0: පාලෙන් පානි තන්න පාන්.
1: ලාගේ අධිකාරීක් විික්‍රේතා ජනන් ඒන්ඩ ජනිස් සප්ලයර්ස් ජිලිමිලි මාර්කට් බෂන්තපුර බජර් මාඩී ප්‍රප්‍රයිටර් සුදන අධිකාරී සම්පර්ක අන්ඨාන බෙසාර් පස්පන්න අහර සත්සේ පාස රන්ඨාන බෙසාර් සපන්න සවන්න සසේතේර
2: යහා පොම් සම්බන්ධ සම්පූර්ණ සමන් පයිනුකු සතයි ඉලෙක්ට්‍රොනික් සමන්හරු සුපත්මුල්ලෙම පයිංච ණය සක්ෂතා ර නාගරික් ජිමිවරි සම්බන්ධය සර්ධනි කොඳුරෝ
1: හම්රා ඓතිහාසික් ධර්මික ර පරටකි ස්තලහරු හම්රා පහිචාන් ර ගර්වහොන් ප්ලාස්ටික්කා ජොලා සිසාත තා ප්ලාස්ටිකා බොතල් චවචව බිස්කුට් එවම් සෘතිජන්නේ වස්තුකා කොන්හරු සතෙයි අන්නේ නොෂ්ට නහුණේ ෆෝර්හරුණේ ඒ ස්තල්හරුකු සෞන්දරය බිගාරණය මාත්‍ර හොයින වාතවරන් ර මානව එවම් බන්නජන්තුකු ස්වස්්‍යවා පනි ප්‍රතිකුල් අසර්පු යවදසහ තෙසයි जथाभावी फोहोर नफ्याकौ फोहोरलाई तोकिएका स्थानहरूमा मात्र व्यवस्थापन गरौँ.
2: सार्वजनिक सरकारका लागि हिमालचुली नेचर फार्म स्टे माडी नगरपालिका छ स्याउनीवास चितवन र स्वदेश एफएमद्वारा जारी संयुक्त अनुरोध.
1: माडीको धार्मिक पर्यटन प्रबन्धनका निम्ति शनि जयन्ती पर्वको अवसर पारी शनिधाम सगौरव प्रस्तुत गर्दछ.
2: एघारौं शनि जयन्ती उत्सव विविध सांस्कृतिक कार्यक्रम रमाइलो मेला साथमा नगर स्तरीय भजन र दुना